0: సందడు రాత్రిక సంగీతం యహోరావ సందతరు ఎఫ్ఎం తరంగమాల 5.93 අද 2026 වසරේ නිකිණි මාසයේ අගෝස්තු මාසයේ 13 වෙනිදා බ්‍රහස්පතින්දා තවත් සීතල රාත්‍රියක සංගීතමය හෝරාවක් සමගින් තොරතුරු වෙත ගෙන්නනට අපි සූදානම්ින් සිටිනවා. ඇසළ මාසයෙන් පසුව මහනුවර දළදා පෙරහැර ආරම්භ වන්නේ මෙම මාසයේ 20 වෙනිදායි. දහවල් කුඹල් පෙරහැරින් අපි ඒ බව ප්‍රදාන කරේ ඔබට දළදා පෙරහැර මතක් කර දීමටයි. ඉතින් දෑපර අසන්නනි සඳතර තුලින් ඔබ හා එක්වන මම ධර්මපාල කොඩිකාරකි සුපුරුදු සෙනෙහසින් යුතුව පිළිගන්නවම ඔබව ආයුබෝවන්.
1: ආයුබෝවන්. මම ග්‍රාමිණී නාරන්පනාව.

ශ්‍රී ලංකාවේ වැඩවසන තථාගතයන් වහන්සේගේ දන්ත ධාතු වෙනුවෙන් පවත්වන මහනුවර දළදා පෙරහැර සිහිපත් කිරීමට සාගරිකා ගෝමස් විසින් ගායනා කරන මෙම ගීතය ඔබගේ සවන. නීතිඥ චාල්ස් ඩයස් විසින් රචනා කරන ලද මෙම ගීතය සංගීතවත් කළේ වික්ටර් වික්‍රමගේ විසින්. ගායිකාවන් බොහෝ දෙනෙක් ගායනා කරන ගීතය මෙවර ගායනා කරන්නේ සාගරිකා ගෝමස් විසින්.

අපේ ලෞතුරා බුදුසමඳුන්ගේ උත්තම ශ්‍රී දළදා වන්දනාව වෙනුවෙන් නිවන් වූ මේ ගීතය සඳහා ගේය පද සකස්තුනේ ආචාර්ය ඉරෝමි ආරිරත්නන් අතින්, අනුරාධා අබේසිංහයන් අතින් සංගීතයේ සැපයුණා. බැතියෙන් ගායනා කරන්නේ නව පරපුරේ ගායක මාලක ජයසිංහයන්.

ඉපිදමැරි නැවත උපති මේ ගෙන යන සංසාර චක්‍රය ගැලක් හා සමානයි. දිය මතු පිටින් දිය මතු පිටට ඇදී එන නිලුම් පොට්ටුව පිපිලෙල දෙන්නේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා සමාන. නිලුම් මල මුතු කුඩයක් වගේ මත්සෙන්ට නිලුම් මල මුතු කුඩයක් වුණත් මත්සෙන් මේ පිළිබඳව දැකීමක් නොකරයි. බුදුවරු පහළ වී පිරුණන් පාගියත් අපේ සංසාර චක්‍රය එලෙසටම ගලාගෙන යන්නේ අපි නිතර නිතර දේවල් හා ගැටෙන සිත. ආචාර්ය රෝහණ බද්දගී සූරීන් විසින් රචනා කොට සංගීත උත්කට ගායනා කරන ගීතය ඔබගේ සවනට

ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සභාවේ සංගීතාංශයෙන් බිහිවුණු ගායකයන් ගායිකාවන් බොහෝයි. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, චන්ද්‍රලේඛා පෙරේරා සහ පිරිස ගායනා කරන තවලම ගීතය ඔබගේ සවනට.

උදා වූ නිගිනි මාසයත් සංගමගෙන පළමුවෙන් සිහියට එන්නේ ශ්‍රී දළදා පෙරහරයි. අතීතයේ පටන්ම සිංකඩගල පුරය බබලවමින් ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය පතුරවමින් අලි ඇතුන් පර පිරිවර වීති සරණක පෙරහැරේ අසිරිමත් බව නවක ගායක ඉසුරු ලියනගේ විසින් රචනා කොට ගායනා කරනවා. ජානක දිලන්ත විසින් සංගීතවත් කර තිබුණා. බුදුන් වහන්සේ ජීවමාන කාලයේ විසූ

0: ඉතින් දෑබර සංගණි මෙතෙන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන්. සඳතරු තුලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගෙනෙන ශ්‍රී ලංකාවේ තොරතුරු පාස්කු මහනඩුවේ තීන්දුව ළඟදීම මහාධිකරණය දිනපතා රාත්‍රී 10 වනතෙක් නඩු විභාගයට ගනී. ශ්‍රී ලංකාවේ 2019 අප්‍රේල් 21 වෙනිදා සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධයෙන් නවපර් මෞලාවි ඇතුළු විත්තිකරුවන් 24 දිනකට එරිව විභාගවන පාස්කු මහතීන්දුව ළඟදීම ප්‍රකාශයට පත් කරනු ඇතැයි අධිකරණ ආරංචි භාරක පවසනවා. වසර පහකට ආසන්න කාලයක් තිස්සේ විභාග වන මෙම නඩුවේදී 245ක් පමණ දීර්ඝ වශයෙන් ඉදිරිපත් කරනු පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත් කිරීම පෙරේදා එන මෙකලොස් වෙනිදා අවසන් වුණා. පැමිණිල්ලේ සාක්ෂි අවසන් වීමෙන් පසු විත්තිය සාක්ෂි විමසීමට නියමිත අතර මෙම නඩුව නවරත්න මාරසිංහ සුජීව නිස්සංක සහ රාමනාදන් කන්නන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරා මඩුල්ලහමියේ විභාග වෙනවා. පසුගිය කාලයේ මෙම නඩුව දිනපතා රාත්‍රී 10 පමණ වෙනතෙක් විභාග කෙරුණා. මෙම මහා නඩුවට අමතරව පාස්කු පහරය සම්බන්ධයෙන් පවරා තිබෙන තවත් නඩු 31ක්ද මහාධිකරණ යමේ දැනට විභාග වීම පවතිනවා. නීති විරෝධී සූදු පවත්වාගෙන යන වෙබ් අඩවී 122ක් ශ්‍රී ලංකාවේ තහනම්. ශ්‍රී ලංකාව තුල බලපත්‍ර ලබා ගැනීමකින් තොරව නීති විරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලැබූ වෙබ් අඩවි 122ක් ශ්‍රී ලංකාව තුල සිට පිවිසීම සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් තහනම් කොට තිබෙනවා. පසුගියදා පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලැබූ සූදු නියාමන අධිකාරිය පරතේ 15-16 සහ 18 යන වගන්ති යටතේ නියමිත වළංගු බලපත්‍ර ලබා ගැනීමෙන් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම වරදක් මෙන්ම නීති විරෝධී ක්‍රියාවක් වෙනවා. සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් මෙම නීති විරෝධී වෙබ් අඩවි වලට පිවිසීම වළක්වන ලෙසට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් සීලම විදුලි සංදේශ සේවා සපයන ව්‍යාපාර ආයතන වලට දන්වා ඇතැයි එම අධිකාරිය පවසනවා. එසේම ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට පටහැනි ක්‍රියාත්මක වන මෙවැනි අවසර නොලද අන්තර්ජාල සූදුවල නිරත වීමෙන් හා මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් සූදු ක්‍රීඩා නියාමන අධිකාරියෙන් ඉල්ලා සිටිනවා. මත්ද්‍රව්‍ය වැරදි වලට මර දඬුවම් ලබා දීමේ යෝජනාවට දැඩි විරෝධය. මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම් ලබා දීමේ කෙරෙහි ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී තිබෙනවා. විස මත්ද්‍රව්‍ය උදුර මේ වන විට සුදු පුජ්‍යල සම්බන්ධතාවලින් ඔබට යමින් සමස්ත ආර්ථික හා සමාජ දේහයට බරපතල තර්ජනයකට ලක් කර තිබීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වූ අතර ඒ සඳහා මරණ දඬුවම් ලබා දිය යුතු බව රැස්ව සිටි අය අතරින් යෝජනා වූ බවත් වාර්තා වෙනවා. මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම් පැනවිය යුතුයි යන අදහසට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රධාන මාධ්‍යන්ම ප්‍රධාන තැනක් දී තිබුණා. ඒ සමගම විවිධ සිවිල් සංවිධාන, මානව හිමිකම් සංවිධාන මරණ දඬුවම් යෝජනාවට විරුද්ධව විශාල ලෙස විරෝධය පළ කිරී ආරම්භා තිබෙනවා. මේ පිළිබඳ පෙරේදා පැවති කැබිනට් මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ජාතික සභාවේදී ඒ ගැන අදහසක් ප්‍රකාශ වූ නමුත් මරණ දඬුවම් පැමිණීම ගැන රජයේ කිසිදු තීරණයක් ගෙන නැති බවයි. ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රවෘත්ති ලබා ගන්නේ සමාජ මාධ්‍ය වලින් බව එළිවි. ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රවෘත්ති ලබා ගන්නා ප්‍රධාන ප්‍රබෝධය බවට සමාජ මාධ්‍ය බවට පත් වී ඇතැයි මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. සමාජ මාධ්‍ය මගින් ප්‍රවෘත්ති ලබා ගන්නා පිරිස 156ක් වන අතර රූපවාහිනිය 48%ක් ලෙසද දෙවැනි තැනටත් තුන්වැනි ස්ථානයේ 40%ක් වන ජංගම දුරකථන ඇප් වෙත හිමිව ඇතැයි ඒසියා පැසිෆික් ඉන්ස්ටිටියුට් ඔෆ් ඩිජිටල් මාකටිං ආයතනය කැලණි විශ්වවිද්‍යාලය සමග එක්ව පැවැත්වූ මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි එම වාර්තාවේ දැක්වෙනවා. මෙම සමීක්ෂණ අනුව ශ්‍රී ලංකාවේ පුවත්පත් මගින් 15%ක්ද ගුවන් විදුලිය මගින් 10%ක්ද ලබා ගන්නා බව අනාවරණය වෙනවා. තවද ශ්‍රී ලංකාවේ ජනතාව තොරතුරු හා පණිවිඩ හුමාර කර ගැනීමේ ප්‍රධාන වේදිකාව වට්සප් වන අතර 86%ක් බව මෙහි සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 60%ක් අන්තර්ජාලය භාවිතා කරන බවත් ඔවුන්ගේ 92%ක් ඒ සඳහා ස්මාර්ට් දුරකථන යොදා ගන්නා බවත් එහි තවදුරටත් දැක්වෙනවා. හිටපු මැති ඇමතීන් සිටි රජයේ බංගලා පුද්දලක අංශයට බදු දෙයි. හිටපු මැති ඇමතිවරුන් ඉහළ රාජ්‍ය නිලධාරීන් නිල නිවාස ලෙස පාවිච්චි කළ බංගලා 7ක්
1: පුද්ගලික ආයෝජකයන්ට දීර්ඝකාලීන බදුපතර යටතේ පවරා දීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ පහ පිහිටි තෙන්මෝ ක්‍රිසන්ට් ප්‍රජෙක්ට් පාර කෙල්ටන් පාර හා කොළඹ හත පිහිටි බංගලා හතක් 30 අවුරුදු බදුපතරම මත පවරා දීම සඳහා රජය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පුවත්පත් දැන්වීමක් පළ කොට තිබුණා. වර්තමාන ආණ්ඩුවේ මැතිඅමැතිවරුන් නිල නිවාස ලබා නොගත් බැවින් හිටපු ඇමැතිවරුන්ට පදිච්චව සිටි මෙම නිවාස වසර දෙකක පමණ කාලයක් නිසි නඩත්තුවක් නොමැතිව වල් පිහිවෙමින් තිබූ බව මාධ්‍ය මගින් හෙළි කිරීමෙන් පසු ආණ්ඩුව මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අයවරින්ම පිටපලාත්වල පිහිටි මහනුවර හා නුවර එළිය හැර අනෙකුත් ජනාධිපති නිල නිවාසද පුද්ගලික අංශයට බදු පදනමකින් ලබා දෙන බවත් සංචාරක නිකේතන බූටික්ස් හෝටල් ආදිය පවත්වාගෙන යාමට ඒවා යොදාගත හැකි බවත් රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන ආයතනයේ නිලධාරියෙක් ප්‍රකාශ කළා. ජාත්‍යන්තර පාසල්වල සිසුන් අතර විෂමද්‍රව්‍ය ඌදර පැතිරී ඇතැයි පැළිවේ. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපන ලබන දරුවන් අතර විෂමද්‍රව්‍ය ව්‍යාප්ත වීමේ ප්‍රචණ්ඩතාවය ඉහළින් ගොස් ඇති බව රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී සාකච්ඡා වී තිබෙනවා. පාසල් පද්ධතිය තුළින් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම

0: යදා අධ්‍යාපනහ සෞඛ්‍ය අමාත්‍යංශයේ එක්ව මිතුරු පාසල් නමින් වැඩසටහන පවත්වාගෙන යන බව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සභාවේදී අධ්‍යාපන නිලධාරීන් පෙන්වා දුන් අතර මද්‍රව්‍ය භාවිතා කරන දරුවන් හඳුනා ගැනීම හා ඔවුන් යහමකට ගැනීම සඳහා විදුහල්පතිවරුන් සහ උපදේශකවරුන් පුහුණු කරගෙන යන බවද මෙහිදී ප්‍රකාශ වුණා. මද්‍රව්‍ය අවධානම වැඩි සහ ජනගහන ඝනත්වයේ වැඩි ප්‍රදේශවල පාසල් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
1: ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතවරයා පෙන්ලද පුවත් ඇසුරෙන් තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගෙ ආයුබෝවන්.
2: ශ්‍රී ලාංකික සංස්කෘතිය ඉස්මතු කරමින් වර්ණවත් සංකේතයක් දළදා පෙරහැර මේ හඬ ඔබට ඇසෙන්නේ එම දළදා පෙරහැරේ දන්ත ධාතුන් වහන්සේ වීථි සංචාරය සඳහා වැඩම කරවන අවස්ථාවයි. තව නොබෝ දිනකින් ඔබටත් පුළුවන් අන්තර්ජාලය ඔස්සේ දළදා පෙරහැර නරඹන්න.

යෞවනවයේ යුවතකගේ ඇතිවෙන ආදර සම්බන්ධතාවේ හැකිතක් දුරට ගෙදරින් සඟවා සිටීමට උත්සාහ කළත් කුමන හෝ මොහොතක ඒ හෙළිවෙනවා. විශේෂයෙන්ම ඇගේ හැසිරීම් රටාවේ ඇතිවෙන වෙනස්කම් පවුලේ සමාජිකයන්ට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අපි අද ඔබ වෙත ගෙනෙන ගීත කීපය මගින් එවන් අවස්ථාවලදී එම යුවතිය හැසිරෙන ආකාරය පවුලේ අය ඒ සම්බන්ධව දක්වන ප්‍රතිචාර කොහොමද කියලා දැනගන්න පුළුවන්. යෝන් ප්‍රේමී ගැන කීවෙන අපූරු ගීත කීපයක් අප ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම. ඉතින් එක් යුවතියක් ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබෙන විට ඇගේ හැසිරීම් රටාවේ ඇතිවන වෙනස් දැනගත් ඇගේ වැඩිමහල් සොයුරිය ඒ පිළිබඳව දක්වන ප්‍රතිචාරය හා ලබා දෙන අවවාද මෙම ගීතය තුළ අන්තර්ගත වෙනවා. ආදරේ සුන්දර වුවත් නොදැනීම නිසා ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් ඇය තම නැගණියට තීරුම් කර දෙන ආකාරයයි මේ. විශාරද දීපිකා ප්‍රියදර්ශනි පීරිස් විසින් ගායනා කරන මෙම ගීතයේ ගීපද නිර්මාණයේ බණ්ඩාර ඇහැලියගොඩ ශූරීන් විසින්, සංගීතයේ ආචාර්ය රෝහණ වීරසිංහ. අහලා බලන්න නංගිට දෙන අවවාදය කුමක්ද කියලා.

ඉතින් අපි අද කතා කරමින් සිටියේ යෝන් ප්‍රේමය ගැනනේ. මේ ප්‍රේමය කොහොමද ගෙදරට හොරා පවත්වාගෙන යන්නේ හා ඊ අවස්ථාවල පවුලේ අනෙකුත් සාමාජිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳවනේ. ඉතින් අක්කලා විතරක් නෙවෙයි, විශේෂයෙන්ම නංගිලා සිටින අයියලත් තම නැගිනිය පිළිබඳ බොහොම සෙවිල්ලෙන් ඉන්නේ. මේ තම නැගිනියගේ සුපුරුදු හැසිරීම් රටාවේ ඇතිවෙන වෙනස දකින අයියා කල්පනා කරනවා තම නැගිනිය පිරමෙන් සිනාසෙන්නේ නැහැ, සුරතල් කතා කියන්නේ නැහැ, නිතරම කැඩපත ළඟට වෙලා හැඬ බලනවා. මොකද්ද මේ වෙනස? මේ අයියා තුළ ඇතිවෙන කුතුහලී මුසු දුක් මුසු හැඟීමයි මේ ආකාරයෙන් ගීයකට මුසු වෙලා තියෙන්නේ. ලූෂන් මුලසිංහලයන්ගේ පද රචනයකට අනුව සංගීතවත් කොට ගායනා කරන්නේ විශාරද ගුණදාස කපුගේ ශූරෙන් විසිනේ.

ආදරයයි කැස්සයි හංගන්න බැහැ කියලා කියනවනේ. ඉතින් අපි කතා කරමින් හිටියේ යුවතියක් තම ආදර සම්බන්ධතාවේ ගෙදරට දැනගත් විට ගෙදරයිගෙන් ඊට ලැබෙන ප්‍රතිචාර පිළිබඳවනේ. අක්කලා සහ අයියලා දැනගත්තා වගේ නෙවෙයි, තම ආදර සම්බන්ධතාවේ අම්මාට දැනගන්නට ලැබුණා නම් තත්ත්වේ ටිකක් බරපතලයි. අවවාද කරලා විතරක් නවතින්නේ නැති අවස්ථා තිබෙනවා. ඉතින් එවන් අවස්ථාවකට මුහුණ දුන් යුවතියක් තම අදහස් ඇගේ ආදරණීය මවට ප්‍රකාශ කරන ආකාරය මීළඟට අප ප්‍රචාරය කරන ගීතයෙන් පිළිබිඹු වෙනවා. මොනතරම් තහංචි වලින් තමාව හිරිකරගෙන හිටියත් ඇගේ හිත කොහොමද කීකරු කරගන්නේ අහලා බලන්න. අම්මා මේ දුක් ගැන විලහයිද කියලා. මෙම ගීතයත් ලූෂින් බුලත්සිංහලයන්ගේ පද රචනයට අනුව සංගීතවත් කොට ඇත්තේ සිසිර සීනරත්නයන් විසිනි. ගායනා කරන්නේ ඉන්ද්‍රාණී විජේ බණ්ඩාර.

0: මේ ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
1: ආචාර්ය විසරද නන්දා මාලිනී විසින් ගායනා කරන මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්ගේ පද රචනයෙන් නිමවුණු ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතයෙන් සහභාගී වූ මේ ගීතය ආචාර්යවරුන්ගේ එකතුවක්.

0: අපගේ ජීවිතවලට ආයත්
1: You know, as for fans, I think something that will be interesting with the Lakers is we have to see what's going to happen.
2: ඔබගෙන් සමුගෙන එන්න ටයිමේ සූදානම් වන්නේ අද වැඩසටහනට සහභාගී වූ නිරූපා කුලරත්න, ගාමිණී නාරම්පණාව, තාක්ෂණ සහයෙන් මහේන්ද්‍ර කාලිංග මුදලි. වැඩසටහන සම්පාදනය කර ඔබගෙන් සමුගෙන යන මම ධර්මපාල කොඩිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙවන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගෙන් සමුගෙන යන්න ආයුබෝවන්.
3: ආයුබෝවන්.